මනවිසය සාධකරණ තුොයි පකටජන කැම්මන්තන රංග බෙරලා කෝපා වැස්වංග ඒක බස් දීජය කර්මය ගුරු ප්‍රසාද නාම ජපලය තාකි උපමා කහි නජාය නානක රහයා සර්බ සමයි ප්‍රභු බක්ෂන්ද දීන දයාල පකට වචන සදා කෘපාල අනාථ නාත් ගෝවින්ද ගෝපාල සර්බ කටාකත් ප්‍රතිපාල ආර පුරුක කර්ම කෘතාර පකටජන කේ ප්‍රාණ අධාර ජෝ ජෝ ජපය සෝ හොයේ පනීත පකට පාය ලාවැ මන හීත හම නිර්ගුණ යාර නීච අජාන නානක තුමරි සන්න පුක් පරවාන සර්බ බෑකොන්ට මුක්ත මෝක පාය ඒක නිමක හර කේ ගුණ ගාය අනක රාජ පූග බඩයයි හර කේ නාම කී කතා මන පායි බහු පූජන කා ප්‍රසංගීත රසනා ජප්ති හා කරණීත පලිසෝ කරණී සෝභාතන වන්ත හෘදය බසේ පූර්ණ ගුරු මන්ත සාර සංග ප්‍රව දේව නවාස සර්බ සූක නානක ප්‍රගාස සලෝක සර්ගුණ නිර්ගුණ නංකාර සොන්න සමාධි ආප අපන කියා නානකා අපේ පිරජාපස්පදි සබ අකාර කසනා දෘෂ්ටිතා පාප පුණ තව කැතේ හුත්තා ජබ තාරී අපන සොන්න සමාර තබ බෑර බ්‍රෝධ කිස සංකමාත ජබ ඉස්කා බරණ චිහන නා ජාපත් තබ හරක සෝග කහු කිස ව්‍යාපත ජබ ආපන ආප ආප පාර බ්‍රහ්ම තබ මෝකා කිත හෝවත් පරම අපන කේනෝ ආප වෘතිජා නානක කරන හාර නා දුජා ජබ හෝවත් ප්‍රව කේවල තනි අබ බාඳ මුක්ත කහු කිස්කෝ ගනි ජර ඒක හර අගම පාර තබ නක සුරග කෝ කෝන් අවතාර ජබ නිර්ගුණ ප්‍රස්තය සුපාය තබ සේව සක්ත කහු කිතතාය ජබ ආප ہے آپ اپنی جوت پر ہے تب کمن ڈر کمن کت ڈر ہے آپ نے چلت آپ کرنے ہار نانک ٹاکر اگم اپار اب ناسی سکھ آپ نے آسن تا جنم مرن کو کہاں بناسن جب پورن کرتا پرب سوئے تب جم کی تراس کہو کس ہوئے جب ابگت اگوچر پرب ایک تب چتر گپت کس پوچھت لیکھا جب ناتھ نرنجن اگوچر اگادے تب کون چھٹے کون بندن مادے آپن آپ آپ ہی اچر جا نانک اپن روپ آپ ہی اوپر جا جہاں نرمل پرکھ پرکھ پت ہوتا تہ بن میل کہو کیا توتا جہاں نرنجن رنگار نربان تہ کون کو مان کون ابمان جہاں سروپ کیو جگدیس تہ چھل شدر لگت کہو کیس جہاں جوت سروپ جوت سنگ سماوے تہ کسے پوکھ کون ترپتاوے کرن کرام کرن ہار نانک کتے کا نہیں سمار جب اپنی صبح اپن سنگ بنائی تب کون مائے باپ متر سوت پائی جہاں سرب کلا آپ ہے پروین تا بھید کتیو کہاں کو چین جب آپن آپ آپ ارتارے تو سگن اپ سگن کہاں بچارے جہاں آپن اوج آپن آپ نیرا تا کون ٹھاکر کون کلیا چیرا بسمر بسمر ہے بسماد نانک اپنی گت جان ہو آپ جہاں اچل اچید اپید سمایا موہا کسے بیاپ سمایا آپ کو آپ ہے ادیس ایک گن کا نہ ہی پرویس جہاں ایک ہے ایک ایک بھگوانتا تا کون چنت کسلا گئے چنتا جہاں اپنے آپ آپ پتیارا تا کون کتا ہے کون سننے ہارا بہو بے انت اوچتے اوچا نانک آپ کو آپ ہے پہنچا جہاں پرچو پرپنکار تے گن میں کینوں بستار پاپ پن تا پہی کہاوت کو نرک